හී ඉදෙක්ස් වහිලී ආකාශවාණී හම්ජම්බෝ වස්ල විටුව අෆ්‍රිකමශවයික නමහලි පැංගීන පොපෝටේ අම්බාකු ඉදහි නසිකික පුන්ටගසිනී කෙනෙක් ලෝහර්ස් ඇල්ෆූ කුමින ටානොන්නා මියා එන්නේ යනිමිට වැඩිකුමිනා සීට හිවිසස නිසා ටීසන රූබෝ සජුවනිකු අසස අෆ්‍රිකමශවයිකි කිවනිසා කොමින අම්බිලි කස රූබෝ හපා ඉන්දියා මපංගු විටු කවාජුවනිහලෝ ටුනවලටෙනි ටාරිෆා යහබාරි Mara baadaye taarifa ya habari tutawaleteni muziki wa kienesi. Halafu kipindi maalum kinachoitwa kama Spotlight katika lugha ya Kiingereza kiliyotangazwa sana na idhaa ya habari.